දෙන් තිමන් රසකලාගේ එබේ කලුන්නක් කොරෙව්වි වාදු ෆුද්දවා දෙවීමේ. සහෙ තිමන් රස්කලාගේ එබේ කලුන්නායි තිමන් රස්කලාගේ ඉරාද කොරෙව්වි බයකු සලාමෙ කොරවීමේ. අදි ෆොරෙදුමුගා හද්දු ෆහනලා දිය මීහුන් හලාක් කොරවීමේ.

0: පොලිසිකන්නේ මේක ගෝස දැම්මුල ඒ හික්කම කී අලගන හෙවන මහ දුනියගේ රිපෝට් කම අලගන මොති දුනියගේම ගිනන් බින් හික්කා ගෞම ගොතු අලගන මෙන් රිපෝට් කරේ වා කේ ස්ට්‍රීට් එක ගෝයින් කුච්චකෝ නියුලේ මේ කොන්ජත බ්ලූ පිස්මෙන් ජහපොයි මේ අලගන හෙවනේ ඒකන්නේ බොඩු බයික් අලගන මෙන් ලඟල පුරන් දේ අලගන මෙන් රික්ලේම් නොකොබ්බේ අලගන මෙන් අබෙක්න්නේ වර පොඩේ රජශා රගින ආබාධිත නම මෙරින් එන්වයරන්මන්ට් අලගොන්නගේ අනමේ දෙමියුතුන් හිමායක් පුරන් අලගොන්නන් පුරා කන්දසක
1: බලයි හෙම් ෂා එම් ෆොන්ටි ෆා කරවින් ඇත මේ මෙහාරෝ මේ ෆාලු හික්කුමා ඉගත බින් හික්කුමාද මිකංකං මිගත වරන් හම අලුන්මෙන්ගේ මේද මාදෝ මිදකන රාජ්‍ය කනත ෆොලතෝ දිනත රක්කාතර කුරුම සමාකන් දෙන්ජේ කන්තේ කොබ සමාකන් දෙන්ජේ වරම් මෙහෙම කමකේ මිකන් තම් මිකන් ගල කුරන් ජේ දෙන් මේ මාදමති ෆාහ කරවි එම්ම මෙහෙම කම කී ඉගත දෙන් මේ ඉතන ෆාහ කර කන්ත තේ කොබ ඇත
0: සින් මේ ගිතර වල්ගුන් පරදේශීමා එකට බදාන මිසාලක කනකලන් මෝද මෙච්චි එළුන් ඒ දෙන් මිසාලක මින් දෝන ෆාහ රගොත් වරගින පාරන් හම අලගොන් මෙන්න තේනේ හම ස්කූලුගේ දිපුර පිටාවලක් කරන ගේන එල්ලානුදී
1: ඔව්
0: මූද එල්ලානුදී මම එනතු අත්ලා හෙද්දාද
1: එහෙම
0: මම එනතු අත්ලා හෙද්දා මූද
1: නමෝන දක්කම් වෙ මිහා එහෙන් ගතකම් මිද
0: දැන් එහෙන් එද්ද අලගොන එක්කල මේ අලගොන කෙවරගෙන පාර එක හිටි බොන වේ මේ හැබැයි දැන් අලගොන වරක් එක්කොක් චොකේ කණ්ඩායම් මේ අලගොන මේ උනේ මිසාල කලගොන මේ පුරියන් ජීල්තක කියාදෙන්නකින් අලගොන මේ පුරි කන්ටතක මූදන් එල්ලානද දෙන් අලගුණ මේ සුළු මාත්‍රයක තිබුණා ඩස්බින් නුපුරේ අලගුණ තියන් ජපානක ජපානක ඩස්බින් නුපුරේ එකොම් බිම්මති ගෙච්ච දස් නුපුරේ උපාදාපේ
1: එමිහෙ
0: ඩස්බින් නුපුරේ ගෙන නෝ මේ 30 සෙන්ස් තමස දෙන්න ඕනේ ඩස්බින් නුපුරේ ගෙන මම සුළු මාලේ බීච් එක දියාම වෙස් සෙන්ටර් පාර්ක් එක දියාම ස්වෙන්නා පුනි පුනි වර
1: බාදා
0: ඒකනේ ඒචී මේ රෝලම් රෝලම් ගස් මූද වෙතනේ වෙට්ටිගේ මූදුක මාහල් හදා කොයිද කියලා
1: බා ශාවරබර් ශුක්‍රියා
0: තිරපුට තිරපුන තිරපුට යස්සාලි සෙන්නාන වර ඒක හද මන්දල්සන්
1: ආදාද බරබර් ශුක්‍රියා ශා මම දෙතින් කවිත පහ කරේ ඔල් මම හම අනකස් මාදනස් නමස් බදලුම ගම්මේද වාක්‍යලා ආත් මියෝ දෙන් ඔල් මම නකස් වාහද කන බර මම කමා ගොල තුන් වාහද කන වර خاص බෙෆලක ඉංගත රාජ්‍ය කන්ෆල් තෝග දිරුන් තර කතර කරන සමාකන් දෙන් ජේ මොහිම කන්ත තේ කබ හැ මිහාර මම කමා ගතුන් වාහද කන ට කන මම ෆෝන මි දන්නවාදනි ڈاکٹر احمد ریاض جوہریہ السلام علیکم ریاض
2: وعلیکم السلام کینہ تو رامز
1: الحمدللہ بار رنگل کینہ تو ڈاکٹر ریاض
2: علاج کرے بار رنگل
1: ہاں می ہلو می دم بار مہم واکر نماز بار کڑو تم و فوا علم میں دھنواد نماز بار کڑو کڑو وقت کڑ کنے راجے کنورٹ تو دیرن تے رکھا تے کرما سما کن دے جے مہم کنت تے ہو گتو ڈاکٹر ریاض فاہ کر ونے کم کم تے
2: اڑکنڈے میں بڑا فاہ کر لہ ونی මේ රාජ්‍යයේ කන්ෆලතෝගේ වාහක දක්කාලායරෝ කනෙක්ටිවිටි යබේකට නේද කනෙක්ටිවිටි යමි පුණනි මේ මුළු නිසම් ෆන්ක්ෂන් මිකුරණි එබ්බෙන් අනබෑ වර ගොලි ලාමෙහි ෆහුන්න නිසමෙක ගතුග මිසාලක බුණඤා මේ පර්තව ගහුන්න දිරුන්ත විශ්වර බඩ ගොලි ෆමිහුන්නනි පර්තව ගංගා එහෙන් කන්තතක පර්තං උසත් ඉෆමිහුන්නනි ගඳුන් එකමක ගා ගාතක බලලාර ගා චක්කුගේ සබබුන් එත කන්තතක ෆර්තහුගේ එබ මග්ෆාහි වෙගෙන් දේ එහෙන් දිරුන්තකන් එතන් තනුග උළුම මේ ගාතකුන් එබ වර ඉංග්‍රීසි මුණ කොම්ප්ලෙක්ස් මේ නිසාමෙන් උපද්දාදේ ෆර්තහුගේ තෆාතු එත බෑවර දිරුන්තක එතනුග මේ එතන් ඒ සර්මෙන්ගේ ගේගේ ගොතුග බේනුම් කුරුම අදී

0: కళింగ ఎదురు దిగట్ తిరిసినట్ మీ దివ్యరాజ్ చేయగాడు.
1: ఇస్లామీ మింబర్. బిస్మిల్లాహిర్ రహ్మానిర్ రహీమ్. అస్సలాము అలైకుమ్. దివ్యరాజ్ యాడు గై మే హైతరిన వర బాజరి వల్కొల గదబం ఇస్లామీ మింబర్ ఆ ప్రోగ్రామ్ కాక బదల్ కొలి ఆరుండు ఆరుండు మే మహమ్మద్ రమీస్ ఇస్లామీ మింబర్ మే ప్రోగ్రామ్ కి ఇస్లామిక్ అంతత కా బే వజారయ దివ్యరాజ్ యాడు గొడ గంగరస్ దే ప్రోగ్రామ్ ఇస్లామీ మింబర్ మే సిల్సిలా గాల్ మే గనస్ దే మే గందని హుకుర్న మాద ఖుత్బా షరహ మే హఫ్తా కి ప్రోగ్రామ్ గాల్ మే బయాదని నవర్ జుల్ హజ్జ సాస్తే కా తావిస్ ఫహజ్ జోన్ దే సబ్యస్ వే హుకుర్దు మస్జిద్ సుల్తాన్ మహమ్మద్ కుర్ఫాన్ లాజమ్ గా కురేవను హుకుర్న మాద ఖుత్బా షరహ میں ہفتہ خطبہ معلوم کی ہے کنت کامر کرما منکر انت نہ کروں
2: الحمد لله الذي شرف هذه الامه فجعلها خير امه اخرجت للناس تامر بالمعروف وتنهى عن المنكر واشهد ان لا اله الا الله وحده لا شريك له واشهد ان محمدا عبده ورسوله صلى الله وسلم وبارك عليه وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد فيا أيها المسلمون أوصيكم ونفسي بتقوى الله عز وجل فقد قال الله تعالى في كتابه المجيد يا ايها الذين امنوا اتقوا الله وابتغوا اليه الوسيله وجاهدوا في سبيله لعلكم تفلحون حمده ري عالم تقوى وري مان الله اكلانغي ميسكن نردون ام هي امكم غا مي ام لوي رسكلانغي اي مي امتكي హే కంతకం అమరు కురా ముంకరాయ తన్నహి కురా ఉమ్మత కవ్వీకం హమకషోరుం మేం అల్లాహ్ మెనువి హగ్గువగెం అలుకమె వెవే ఎహెం ఇలాహ కొనువా కమం అలు హెకివం అది ముహమ్మదున్ సల్లల్లాహు అలైహి వసల్లమై మేం అల్లాహుగె అలా కమషా రసూలా కమం అలు హెకివం మేం అల్లాహ్ ఎకలేక్ ఫానషా ఎకలేక్ ఫానుగె ఆలు అస్హాబు నషా قيامت الدان دن هيوغتوكا ابيكالونا تباويها بيكا صلواتا سلاما بركا اللبان دي آمين مسلم أخون أخورنگ أمي لنفسجا تيا أميها أخونا مان الله بروتي وتقوى وري وما وصية كوران مان الله وحي كوروا فوا بسفلق مانا غاوي اي إيمان وجميسة كنين ಯಬಾಮಿಹುಂ ಅಲ್ಲಾಹ ತಕ್ವಾ ವಿರಿವಾಶೆ ಅದೇ ಕಲಾಂಗೆ ಹಜರತ ಕುತ್ತಮ್ಮುಗೆ ಮಗು ತ್ಯಬಾಮಿಹುಂ ಎದೇಶೆ ಅದೇ ಕಲಾಂಗೆ ಮಗುಗಾ ತ್ಯಬಾಮಿಹುಂ ಜಿಹಾದು ಕುರಾಶೆ ಈ ತ್ಯಬಾಮಿಹುಂ ದಿನ್ನವಾ ನಸೀಬು ಲಿಬು ಮಟ್ಟಕೆ
1: ಖುತ್ಬಾಚರ ಹಬ್ಬಲ್ದಮ್ಮ ಮೇದು ಅರ್ಗುನನಕ ಪ್ರೋಗ್ರಾಮ್ ಬ್ಯಾರುಡಾಂದ ಬನೆ ಅಶೇಖ್ ನಿಮಾದ್ ಮೊಹಮ್ಮದ್ پروگرام وقت کل دیویت برابر شکریہ ادی وڑان دیویت مرحبا گے تو
3: شکریہ
1: ادمی ہفتہ خطبہ معلوم کی ہے کن تا کام کرما منکر ات نہ ہے کرم
2: مسلم اخن مین اللہ ہن امام ما ہے کن تا کن امر کرما منکر ات نہ ہے کرما اب کن ہے کن تا تو گا اہی تیری وما نوبا کن کم مجتمع حمایت کو رکا تیری کرما مسکے کرما کی ఇస్లాం దీనుగా మేగండు అసాస్తగా తెరం హిమినే కమి మేగల్లాహ్ వహీ కురవ్వాఫావే కుంతుం ఖైర ఉమ్మతిన్ ఉఖ్రిజత్ లిన్నాస్ తామురూన బిల్ మారూఫ్ వతన్హౌన అనిల్ మున్కరి వతుమినూన బిల్లాహ్ మానై మీసకున్నట్టక నెరువే ఎమ్మె హే ఉమ్మై కముగా త్యబామిహుం వీముే ఎహనే త్యబామిహుం హే కంతత్తకం అమురు కురముే అది నుబే కంతత్త నహీ కురమోయే అయితే బామిహుం అల్లాహం ఈమాం వమోయే మ్యాంగ్ అల్లాహు గడతకు హే కంతకం అమ్రు కురుమా ముంకరాయత నహీ కురుముగ జిమ్మాయకి మ్యాంగ్ అల్లాహు వెరికం దెవ్వాఫి బైగ ఎమ్ ఇస్ వాజిబ్ మ్యాంగ్ అల్లాహు వహీ కురవ్వాఫావే వలయన్సురన్ అల్లాహు మన్ యన్సురు ఇన్ అల్లాహ లఖవియున్ అజీజ్ అల్లదీన ఇమ్మకన్నాహుం ఫిల్ అర్ద్ أقاموا الصلاة وآتوا الزكاة وأمروا بالمعروف ونهوا عن المنكر ولله عاقبة الأمور ما نيها مكشور الله النصر ده ميهك إغلاق النصر دفانيك انكشور هم كشور الله بار ويري وانت عزيز وانت رسكلاق انكشور إورني بمغاتي من رسكلاق إورن بار ويري كربا في نما نماد قائم کو زكاية دي هيو كنتك أمر کو نبايا كنت نهي کن غلائي ميهن کن کمگ نمو وني الله حشي
1: خطبہ میونی هيو كنتك أمر کرم کے مهم کاما بھیکتو نسيح دبامون اکن کو مسيح کرم کے اسلام دينو مياغن اساس تهو ترين همينے کمکم بایان کل دبافا اکتو كيرت قرآنو کے مائدہ سورت تريس فسونا آيتا حج سورت کے سالس ادي سالس ابن آئم میونی ودارو دبافا می آیت کا بللا لبا ہوکن کما امر کرما منکر نہی کرما وسن جے کنت تہ کو بیت کو ودالوان
3: بسم اللہ الرحمن الرحیم الحمد للہ رب العالمین الصلاۃ والسلام علی رسول اللہ وعلی آلہ وصحبہ ومن والاہ ادے ایم شکین حقیقت گو ہوکن تہ کا امر کرن بیت کنت نہی کرما کہ اسلام دین گے ور مهم اساس خطبہ گ بیان کر وفا و آیت تک ادی ایگی تر ilmirim bayan kurava fahuri basful taku hadis taka ayat ko macha bina ko idale fa basful taku macha bala nazar hinga fikam gwana ma fanga wiginda emme muhim ekkama ki bayan ilmirim vidalwe ei islam kam gawana rukun onna kam gwana ma hawana rukun wani wesi akanda taka amur kun ba akanda ta nahi kurum ehn misal mang emme wesi ange islam kam ge merani fas rukun kan hadis basful taku bayan be fevan ehm vima hawan rukunen onnakam go wanama hawan rukun islam din go ekkam go winama ekam vigen dani hama hekanta taka amur kunu pakanta tanna he kurma she haves muhim kam ke dinu ge kam ke ehm dinu ga asasaka ekam wa minwar hakigatu kam mi wasful takum weste he vigen dani de mi ayat taka balala ayru allah kurba fani kuntum khayra ummatin ukhrijat lin nasi ta'muruna bil ma'ruf wa tanhauna 'anil munkari wa tu'minuna billah میات وشنا لافی کم گوانما تیبا میہن کی ایم می ہیو امے کم گا اللہ سبحانہ و تعالی لبی کنتم خیر امه اخرجت للناس تامرون بالمعروف ایم فرتم بیان کرو حساب وکی کو باتو اے ہیو کن لبی گیم وا ایم فرتم حساب وکی تامرون بالمعروف ہیو کن تتا امر کرا با ایک تیبا میہن کی وتنهون عن المنکر یعنی نو با کن تتا نہی کرا با ایک تیبا میہن کی تیم ونے مینن تیبا میہن کی مام وا با ایک اللہ ایم می ایمان کم گے کڑیاں ہیو کنت تک امر کرما نو بہ کنت تہ نہ ہی کرم گے واہ کا حقیقت گا اے بیان وفا ومن دے ہے گے مدنی می اساس گے مهم کنو تا اسلام دین گے می کیہ بوڑو کمک سبب کی حقیقت گا ایمان کم متی گا ثابت وے تیبے وے نی اے تنی گا ہیو کنت تک امر کو نو بہ کنت تہ نہ ہی کرے مجھ تو میں بنا وے گے اے ایمان کم گے فیش میں او ودان تنی گا ennames etane gagi gatuga mihu quranu bahkan tatta enase hetterwe kankama megotu mihun enase hetterwe kankan du kolluma enase hetterwane bayaku nekkamu gawanama emme fahun etanhama tarugama iman kam etane mujutamoga i fardunge iman kan hama dashaddane adi ege am ayki ge hekan tatta kurma nase hetterwane bayaku nekkamu gawanama hekan tatta kam mihun dale edi mata ka dale matuwan ایم ویما می آیتون اکنی ویسا گونو میننا دے ہے ویگن ایبا دے حقیقتو گا اسلام دینو گا کیا مویم اساس اکم میں دیوانے کم کی اللہ وحی کرو وافنی بایکن اللہ بیمتی گا پارو دیو وافی کم گا وانما اللہ دین امکنناهم فی الارض بیمتی گا بایم ہونا بار دیو وافی کم گا وانما ہیکن تتکن عمر کرم گتون ایبا میہن واقام الصلاة نمادو گا ایم کرے ngeto adi zakaite mi fada kanta takure mi he kanta takuruma nasai hetere he kanta takuma tiga demitubma masakke kurun ehbima hakigatu ka bare eba mi hunna lavva fi kamuga wana ei veri kamuga baru kamuga wiena mes maamba fang ge baru kamuga wiena mes tanigge mi mosasang hingumuga baru kamuga wiena mes eba mi hunna hakigatu ka bare libe hinduga e baru ge beenun heugatu ka hifa hakigatu ka he kanta ta feturumatta ka masakke kurun ಅವನ ಅಗಿಗತು ಎಮ್ಮೆ ಆಮು ಕಳವಣ ಎ ಬಾರಿಗೆ ಬೇಣು ರಗಳುಗತು ನುಹಿಫೆ ಬಾರಕಿ ಮಾನ್ಯಲ್ಲಾಹು ಸುಬಹಾನಹು ವತಾಲ ಮುಜ್ತಮೋತಕು ಅಸಾಸ್ ಕಮ್ಗ ಕಂಡಾಳು ವಾಫಾವ ನೋದ ಮುಜ್ತಮೋತಕ ಮಿಂಗಾ ತಕ್ಕಮ ಕಂಡಾಳು ವಾಫಾವ ಆಯಿಲಾತ ಆಯಿಲಾತಕ್ಕೆ ಅಗಿಗತುಗ ಮುಳು ಮುಜ್ತಮೋ ಫೆಶು ಕುದಿ ಕುದಿ ಆಯ್ಲಾತಕು ಮಚ್ಚ ಮುಜ್ತಮೋತ ಮೇ ಬಿನಾವೆಗೆ ಮಿದನಿ ಏಮೆ ಏ ಆಯ್ಲಾತಕು ಹಗಿಗತುಗ ಫಿರಿಗೆ ಫಿರಿಮೀಹ ನೋತ ಬಪ್ಪ ಮಗಾಮಂ ಆದೇವೆ ಹಿಸಾಬು ಫೆಶಿಗೆ ಎಮೀಹ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲಾ ದೆವ್ವಾಫನಿ ಪಾರೆ ಎಮ್ ಏಗೆ ಬೇಣು ಏನ ಹೇಗುತುಗ ಹಿಫಾ ಗೇತಿರೇಗ ಹೇಕೊಂತ ತಕಂ ಅಮುರುಕೊ ಬ್ಯಾಕಂತ ನಹಿ ಕುರಾ ಮಿಹಕ್ಕ ವಾಂಚೆ ಅದು ಮುಜಿತಮೋಗಸ್ ಎಮಿಹ ಕಲ್ಲಿಬಿಫಾವ ಕಾಬಿಲ್ ಕಮ ಎಮಿಹಕ್ಕ ದರಜೆಯ ನೋತೆ ಮಿಹಕ್ಕ ಕಂಡೆ ಹಂಗೆ ಜಿಮ್ಮಾ ತಕ ಎಮ್ಮಿಂ ವರಂ ಹಮೆ ಕಂಕಂ ಏನ ಹಮ ಹವಾಲು ಇಫಾವೆ
2: ಮುಸ್ಲಿಂ ಅಹುಂ ಅಹರಮೆಂಡಕಿ ಅಲ್ಲಾಹೋಗೆ ಹೇ ರಹಮೆ ಫುಳು ಇಸ್ಲಾಂ ದೀನುಗ ಹಿದಾಯತುಗ ಮತೀಗ ಫ್ಯಾತಿಲ ಸಾಬಿತ್ ಕೊಗೆ ಕರುಣ ತಕೆ ವಂದೆ ದೆಮಿತಿಬಿ ಬಯಕೀಮ್ ಅಹರಮೆಗೆ ತೆರೇಗ ಒಣ್ಣಣಿ ಎಬ್ಬಾವಂತ ಕಮ ಏಕಕ ಅನೇಕ ಇಹ್ತಿರಾಮ್ ಕುರುಮ ಲೊಬು ವಚಿಕಮ ಅಮಾನ ಎತ್ತರಿಕಮ ಮಕಾರಿಮುಲ್ ಅಹ್ಲಾಗ ರಿವತಿ ಸಿಫತ ಮಿಕಂಕಮಕಿ ಅಹರಮೆಂ ಅಬದುವಸ್ ದಮಹಟ್ಟಾನ್ ಜೆಹೇನೆ ಕಂಕ ಮಿಯದು ಕೌಮುಗೆ ಇಸಿಮಾಯಿ ಅದಿ ಅಹ್ಲಾಗಿ ಫೇರಾಮ ಬಲಾಯಿರು ರಂಗಳು ಕುರಾನ್ ಜೆಹೇ ಬೈಕಂತಂಗೆ ಬಹುರಿ ವಕಿಂ ಖಾಸಕೊ ಮ್ಯಾಂಗ್ ಅಲ್ಲಾಹ್ ಹೊರಮೈತಿರಿ ಕುರವಾಫಾ ಮೀಸಕುಂಗೆ ಲೇಯ ಮುದಲ ಅಬುರು ರಕ್ಕ ತಿರುಕುರುಮಠಕ ಮಸಕ್ಕೆತ್ತಕ್ಕೆ ಕುರಾಂ ವಣಿ ಜೈವ ಮಿಫದ ಕಂಕನ್ ರಂಗಳು ಕುರವೇಣಿ ಹೇಕಂತತ್ತ ಕಂ ಅಮುರುಕೊ ನುಬಾ ಕಂತತ್ತ ನಹಿ ಕುರುಮುಗೆ ಇಜಿತಿಮಾಯಿ ಮಸೂಲಿಯತ್ ದಮಹಟ್ಟಾಗೆ ಮುಸ್ಲಿಂ ಅಹುಂ ಕೊಮ್ಮೆ ಫರ್ದ ಕುವೆಸ್ ಹೇವ ಕಂಕಮಂಗ್ ಅಮುರುಕೊ ನುಬಾ ಕಂಕನ್ ನಹಿ ಕುರುಮುಗ ಫರ್ದಿ ಜಿಮ್ಮಾ ಅದಾ ಕುರಂಜೆ ಎಮೀಹಕ ಕುಳದಾನವ ಇಮಿಂಬರಕು ಮಿಕಮಂ ಇಶಾರಾಯ್ ಕುರವ್ವ ಕೀರ್ತಿ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಹದೀಸ್ ಕುರವ್ವ ಫವೆ ಮನ್ ರಆ ಮಿನ್ಕುಂ ಮುನ್ಕರಂ ಫಲ್ ಯುಗಯ್ಯಿರ್ಹು ಬಿಯದಿಹ್ ಫಇನ್ ಲಂ ಯಸ್ತತಿಅ್ ಫಬಿಲಿಸಾನಿಹ್ ಫಇನ್ ಲಂ ಯಸ್ತತಿಅ್ ಫಬಿಕಲ್ಬಿಹ್ ವಧಾಲಿಕ ಅಧ್ಅಫುಲ್ ಈಮಾನ್ ಮಾನೆ ಇತಿಬಾಮಿಹುಂ ಕುರಮೀಹಕ ಮುನ್ಕರಾತ್ ಫೆನಿಜನಮ ಫಎಮೀಹಗ ಅತುಂ ಎಕಂ ಮನಾ ಕುರಾಶೆ ಅತುಂ ಮನಾ ಕುರುಮುಗೆ ಕುಳದಾನಕಂ ನುಲಿಬುಣು ಮೀಹ ದುಲುಂ ಎಕಂ ಮನಾ ಕುರಾಶೆ ದುಲುಂ ಮನಾ ಕುರುಮುಗೆ ಕುಳದಾನಕ ನುಲಿಬುಣು ಮೀಹ ಹಿತುಂ ಏಕಮಂ ಇಂಕಾರ ಕುರಾಶೆ ಮೀ ಈಮಾನ್ ಕಮುಗೆ ಎಮ್ಮೆ ದಶು ದರಜೆ ಶೇಖುಲ್ ಇಸ್ಲಾಂ ಇಬ್ನು ತೈಮಿಯಾ ರಹಿಮಹುಲ್ಲಾಹು ಇದಾಳ್ವಿ ಮ್ಯಾಂ ಅಲ್ಲಾಹ ಏಕಲಾಂಗ್ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಹರಾಮ್ ಕುರವ್ವಾ ಫವಾ ಮುಂಕರಾಯ್ತೋಗೆ ತೆರೇಗ ಹಿಮಿನೆ ಕುಫ್ರಾ ಫಾಸಿಕು ಕಮ ಉರದಿಮುಗೆ ಅಮಲ್ ತಕ ರುಹಿಗೆಂಗ್ ಹುಣ್ಣ ಮೀಹಾಗೆ ಹಿತುಗ ಮ್ಯಾಂ ಅಲ್ಲಾಹು ಏನಾಗೆ ಮಚ್ಚ ವಾಜಿಬ್ ಕುರವಿ ಈಮಾ ಕಮೆನ್ನುವೆ
1: ಅದು ಮೇದು ಗಮುಗೆ ಇತ್ತಿಮಾಯ ಅದು ಅಖ್ಲಾಗಿ ಫೇರ್ಮ ಬಲಾರ್ ರಂಗಳು ಕುರಂಜೆ ಹೆಬ್ಬಯ ಕಂಕಂ ಹೊರಕಮ ವಿದಾಳುವೆ ಕೊಮ್ಮೆ ಫರದ ಕ್ವೆಸ್ ಹೇ ಕಂಕಮ ಅಮರುಕೊ ನುಬ್ಯಾ ಕಂಕನ್ ನಹಿ ಕುರುಮುಗೆ ಫರ್ದಿ ಜಿಮ್ಮಾ ಅದಾ ಕುರಂಜಿ ಫವಾಕಮ ಹೊತ್ತು ಬ್ಯಾಮಿ ನಸಿಹೆ ತೆರವಡ ಎಂಫ ಫರ್ದಗ್ಗೆ ಜಿಮ್ಮಾತ ಹಿಕ್ಕೊ ಬ್ಯಾ ತೊಮ್ಮೆ ಫದ ಕಂಕಮ ಶೇಖ್
3: ಅದೇ ಮೀಗ ಅಸ್ಲು ಅಳ್ಗುಣ ಮೇ ವರಬ್ಬಡ ವಿಸ್ನಾಲಂಜೆ ಹೇ ಮಿಕಮುಗ ಮೀ ಮುಸಾ ಅಲೈಹಿ ಸಲಾಮ್ಗೆ ಜಮಾನುಗೆ ಎವಾಹಕಯ ಹುಣೀರ್ ದೋಹ ಗಹುಲಿ ವರಿಂಗೆ ವಾಹಕ ಹುಣೀರ್ ದೋಹ ಗಹುಲಿ ವರಿಂಗ್ ಇಬಾಮನ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಮನಾ ಕುರವಿ ಯಹೂದಿನ್ನ ಮೀ ಹುಣೀರ್ ದೋಹ ಮಸಿಫು ಇಂಗೆತ ಮಸಕ್ಕೆ ಕುರು ಮನಾ ಕುರವಿ ಏಕಮ ಕಂದಿಮಾ ಕುರಿ ಗೊತ್ತು ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಇಬಾಮಿಯಂಗೆ ಇಮ್ತಿಹಾನ ಕಟ್ಟಕ ಇಬಾಮಿ ಹುನ್ನ ಅಮ ಹುಣೀರ್ ದೋಹಕ್ಕೆ ಮಸರಾ ದೋಸ್ ಕಮ್ಗೊಮ್ಮಿ ಮನಿ ಇಂಗೆತ ಮಸಿರ್ಕ ರಗಳು ದೋಸ್ ಕಮ್ಗೊಮ್ಮಿ ಲವ್ ಲೆವ್ವಿ ಇಮ್ತಿಹಾನ ಕಟ್ಟಕ ಮೀ ಮಿಕಮುಗ ಮೀ ಮಿಕಂತ ಬೊಡುವೆಗೆ ಎಮಿಹು ಅಲ್ಲಾಹ್ ಮಿಕಮುಗ ಇಮುಣ್ಣ ಹುಣೀರ್ ದೋಸ್ ಮಸಕ್ಕೆ ಕುರು ಮನಾ ಕುರವಿ ದುಹಾಕ ಅಲ್ಲ ಅಳುಕಂ ಕುರುಮ ಹಾಸ ದುಹಾಕ ಏಲಾ ಲೆವ್ವಿ ಏಮ್ ಎಮಿ ಮೀ ಕುರಿಕಮಕ್ಕಿ ಮಕರು ಹೆರಿ ಯಹೂದಿನ ಕಿವಿಂಗ ತೊಬಿಯತ ಮಕರು ಹೆರಿ ಬಾಯ್ ಕಂಗಳು ಮೆನ್ನೆ ಹಿಂಗೆ ಏಮ್ ಎಮಿ ಮಕರ ಮಿ ಹದನಿ ಹುಕುರು ದೋಹ ದಾಜಹಾ ಹೊಣೆಯ ದೋ ಮಸಕ್ಕೆ ನೋಕೋ ಆರಿತ ದೋಹ ಮೇ ಮಸ್ ಮಹುಗೆ ಮಸೀಫಾ ಕಂತ ತಮಿ ಕೊಡೋಣ ಹಿಂಗೆ ಮಿಕಮಾಗುಳಿಗೆ ಮೇನ ನೀವು ತಿಮ್ ಜಮಾತಕ ಮೀಹುಂ ಬೇಗೆಂದಿಯೆ ಯಹೂದಿ ಎಬ್ಬೈಕಿ ಎಬ್ಬಾಮಿ ಮುಣನಿ ತಿಮನ್ ನೆಮೆ ಹೊಣೆಯ ದೋಹ ಮಸಕ್ಕತೆ ನುಕುರಮೆ ಏ ಅಸ್ಲು ಮಿಕಮ್ಗೆ ನುಬ್ಯಾ ಹಗೀಗತುಗ ಎಮ್ಮೆ ನುಬ್ಯಾ ಮೀ ಹುನ್ನಕ್ಕಿ ಮೀ ನುಬ್ಯಾ ಕಮ್ಗೆ ತೆರೆ ಎಮ್ಮೆ ಬಡ ವೈ ಮೀ ಹುನ್ನಕ್ಕಿ ಏಮ ಎಮಿ ಹುಕುರು ದೋಹ ದಾಜು ಹಮಫೋಗ ಅರಿತ ದೋ ಮಸ್ತ ಮಿಹಿ ಫನಿ ಹೊಣೆಯ ದೋ ಮಸಕ್ಕತೆ ನುಕುರೆ ಓಳು ವಾಲು ಮಾಮ ಕರು ಇದುಮ್ಗೆ ತೆರೆ ಹಿಂಗೆ ಬಡು ಮುಂಕರಾತ ಅರಾಗೆ ಮಿದನಿ ದೆಮ್ ಮಿತಿಬಿ ದೆವನ ಜಮಾತುಗ ಮೀ ಹುಂ ಎಮಿ ಹುಂ ಎತಂ ಬಲಂ ಮಿತಿಬಿನಿ ಮೀ ಬುಡನಿಕಿಗೆ ತಿಮನ್ನ ಮೆಂಗೆ ಕಮೆನ್ನು ಕುರಮೆ එහෙමම තිවන් නෙමෙන් එකම දూరుවගෙන තිවන් නෙමෙන් නුකරානේ එකම එකම එමිහුන්ගේ මිනිවන් කන්ගේ එමිහුන් නම් එකම කේ තිවන් නෙමෙන් එමිහුන් කුරා කම හුට්ටුවක් විශ්මසකත නුකරානේ මේ තිවන් ජමාතුගේ මිනිහොන්න කිකොම්බෙත්ත ඒ එමිහුන් මිබුණනි ඒ අහුන්නේ තිකන්ත තියබම නුකරාශ නේද තිය අල්ලාහ් නහී කුර විකමෙන් නුන් මිහාර තියම කුරණි එකම කේති තිකම් තිම මොහනියුර දෝ මසක නුකර කම් ගොන සුකුර දෝ තික කොග්ගෙන් හුකුර දෝ හරමස් තිකත මොහනියුර දෝ මේ මස්ටර් කන් මේ එරකලි මොහනියුර දෝ ගම හෙති හිපනි ඉෆාගෙන් තිකන් තත ති කුරණි එහෙම ති එක්කම කෙති කුරණ එහෙම තික නුකුරාශ අල්ලාහ් නැහි කුරබ්බකම් හෙකොන් තත අමුරු කො නුබැකන් තත නැහි කුරි අල්ලාහ් වහයි කුරවාෆනි මිතින් ජමාතු ගෙ තෙරෙන් ඒලා සලාම කුර විකොම් බේ හෙකොන් තත කන් අමුරු කො එබා මීහු නුබෑකංකම නැහි කරවේ අල්ලාහ් නැහි කරවේ කන්තකො නැහි කරෆි මිය දෙන්ති විද ජමාතුගේ මීහුන් වෙස් හලාකු වෙගෙන්ති එහෙම වෙගෙන් මෙනනි බනු ඊශ්‍රායෙලුන්ගේ මීහුන් අගීගතුක එබෑමියුන්ගේ මේ රසූල් බේකලුන්ගේ මේ දුලුන් එබෑමියුන්ගේ මච්ච ලානෙල් ලෙවගෙන් දී කී වෙගෙන් ඒ මීහුන්ගේ මුජිතමෝග නුබෑකන්තත්තන් ෆෙත්‍රිකෙන් දී රස එමීහුන්ගෙන් කම් මනානු කර ඒ වර්ධේ ජිම්මා කි කොම්මේ මිහ කවසි බෙ දෙම මි හාදිසයන් අලුන බලාලි කම් ග වෙන මෙස් අගීගතු කොම්මේ ජම කොම්මේ බෙ කවසි බෙ ජිම්මා ගේ පොවේ කන් කුරි මිහ කම් එකම මනාව ගන්නන් ගි වෙච්ච එක දුරුවන් ගි වෙච්ච එක බලන් තිබ් මිහ එකත බලන් තිබ් එක නුවන් වෙගෙන් නෙන් අගීගතු ඒ වර්ධේ ජිම්මා කි එක මනා කුරු ඒ මිහ ග දුලුන් එක මනා කුරු තිම්වන ජමාතු ගේ මිහ ගේ කන් කුරි එහෙම වර්ධේ ජිම්මා ෆුරම් ගොත ගෝ ෆුලි බෙ කි ফারদিস ইমমা গওয়াহক দাক্কা ইরগ হাদিস বাস ফুলম গমি আননি মান রামিন কু মুনকারম ফালি ইউখাইজিরহু বিয়াদিহি এহমে মুনকারাতে মুজিতম গ হিঙ্গাতা মিহক ফেনিজ কম গওয়ানাম এনেগ ফারদিস ইমমা হিসাবম ফেশে এত এ হাদিস গমি আননি এ এওয়াহক এহমে ফালি ইউখাইজিরহু বিয়াদিহি এনেগ আতুম মানা কুরবে ওয়ারগ কামেন নতে কম গ কাবিল কেনে লিবিফাওয়া কম গওয়ানাম একং এনা আতুম মানা কুরাশ এহমে মিসালক ফারদিস ইমমা কি ඒ මිසාලක කම බලාවකම ගොල් මිසාක බෑවර දුවා ඇච්චේතකේ කම දුවම දරි කුඩ කුඩ කුජ්ජකු මග හොරස් කරන් උලෙන් නේත ඒ කුජ්ජයකට දූ කොල්ල මීක බලහට්ට මොනේ දූ කොල්ල නේත අරුන් ෆාර්ගෙතන් අරාෆන මේ දීනි ගොතුන් ආද දීනි කමෙන් නේත වර බොඩකම මී කුඩ කුජ්ජකු එහා බොඩක නොහුන්නානේ විෂ්ණුමේ එහෙම මේ කුජ්ජ දූ කුරු මේ මීහු මෙතිබෙන ඒ කුජ්ජ මේ හොරස් කර අයරු බෑර ඇච්චේ දුවා ෆන්නනේ එහෙම එෆ තනික්ක ඒ කොම්මේ මිහිගේ ෆර්දිසි මය බාද ඒකතනුගේ කුජ්ජා කන්ට්‍රෝල් කරන කුජ්ජාගේ ඉෆෙක්ට් එන්නේ වරුගේ කොම්මේ මිහිගේ ෆර්දිසි මය බාද ඒක නොකොප් විකම ගවනම හැම එම්එම් වෙසම පාෆිරෙන කුජ්ජාගේ ගෙල්ල මෙල්ලි බෑ හිදුවා දැන් මේ මිසාලක ඉජ්තිමායි කොතුම් වරන් ඉජ්තිමායි මාසලේ හෙන්න මෙස් මිදීනි කම ගේත මිහිගේ ෆරාණ යගුලි ෆහුරි කම මිකමගේ එහෙම මුජිතමෝග නොබෑ කන්තත්තන් කෙන් ඉෆද කම ගේත මිසාලක අල්ලාහ් නැහි කුරවෆා බොඩු කම හිඟමුන්දා ඉරුග ඒනෙන් අතුන් එක මනා කුරවේ කම ගවනම ඒ කාබිල් ලිබිෆාවා කම ගවානම එක මනා කුරාශ ෆලියුගයිරු බියදි ෆයිලම් යස්තති ෆාරක් ගෙවදානෙ ඒනෙන් එ කාබිල් ක නෙම්මි එක මිසාලක ඒනෙගේ ගේන්නු එහෙන් ගේගේ කන් හිගනි එහෙන් වෙජේන කන් එ කාබිල් කමෙන්නේ එක මනා කුරුම ආතුම් මනා කුරුම එන මෙස් ඒනක අවට්ටරි එකම ගවන මේනේ නැසෙහෙත්තර වේ නෙගේගේ වෙරි ෆරාත එගේ කුදින්න හේගොතක නැසෙහෙත්තර වේ එහෙම ෆලියුගයිරු බියදි ඒනෙ අතුන් නුකුර එකම ගවනම ෆයිලම් යස්තති ෆබිල් ලිසානිහි ඒනගේ දුලුන් එක මනා කුරාශ ngeta mujida mang higa man nubakantatta mana kurumuga evra bodu gohin eg ena dulum mana kuruma gulige nunukunna kam gwanam dulum ek heyotuka mana kurash failam yastati fa bi qalbi adi dulum vesene mana nukurune de me dulum mana kurumuga wahaka bayan kurar emme bodam mikamuge simma fule fa farataki ilmerinna mi eka kamuge mi masul veri farahatta fada wahakta bayan kurunchin den ඒ ඇකිග මේ එවරු වෙස් නුකරවකම ගවානම ෆබිල් කල්බිහි ඒනගේ හිතු මනා කුරාශ ඒ මාගීගතුක ෆරුදිසි මාකි නුබෑකමෙන් අල්ලාහ් නැහි කුරවවාකමෙ හිංගමුන් දා ඉරුගා ඒනගේ හිත ෆිනිකන් ලිබිගෙන් හුන්න හුරුමකි එයි ෆරුදිසි මා අදා නුකරවකමගේ අලාමත ගෙත් එහ ෆරුදිසි මාකි එම්මෙ කුඩමිනුන් එමිහිගේ හිතන් උදගූමුන් ඒ නුබෑකමෙන් හිඟමුන් දා අල්ලාහ් නැහි කුරවවාකම සාගේ කොරප්ෂන් ගාමලි නුනි අල්ලාහ් නැහි කුරවවා ෆාහිෂ් කන්තත කොතරෙන් කමෙ මුජිතමෝගේ හිඟමුන් දා ඒන හැම ඒ හිත ක උදකුලෙන් වේ අසු බනු ඉස්රාලි මෙන් හලාකුගෙන් දී ඒකොතම් වෙගේ එමියුන්ගේ තේරේක ෆුර්තම කිනෙතෝ වෙගෙන් දී ෆුර්තම දෝ සොරහම නුබෑකන්තත ෆෙතරගෙන් දාහිරුගා දී ඉරුගා මේ වාගොතකි මනා කුරණ බයකු තිබි ಹಿಂಗೆ ದೆಮ್ ಮಡು ಮಡು ನುಬ್ಯಾಕಂತ ಹಿಂದೆ ಮುಂದೆ ಅವ್ರಕ್ಕೆ ಮೀ ಹಂಗೆ ಮನ ಕುರುಮುಗೆ ಬ್ಯಾ ದವ್ವೆಗೆಂದಿಯೇ ಮೀ ಹಂಗೆ ಫಹಂಗಸ್ ಮಿನಿ ವಂಕಮೆ ಮೀ ಹಂಗೆ ಹಗ್ಗೆ ಮೀ ಹಂಗೆ ಕಿಯಮು ಕಿಯಮುಂಗಸ್ ಎಮ್ಮೆ ಫಹಂ ಕಿನತ್ತವೆಗೆಂದಿಯೇ ಎಫ್ಸ್ ಬೇಕು ಈಗ ಮನ ಅನುಕೂರಣಿ ಎಮ್ಮೆ ಫಹಂ ಮೀ ಹೊನ್ನ ಅಲ್ಲಾಹುಗೆ ಕೋಫ ಹಗ್ಗುವಿಕೆ ಹಿಂಗಾಯಿ ಏಮ ಮೀ ವರನೂರ ಖಾತಿರಿ ಕಮೆ ಹಗ್ಗೆ ತುಗ ಹುತ್ಬಾಗ ಫಾ ಹಾಕೊರವಾ ಫೆವಾ ಕಮಕಿ ಫರ್ದಿ ಜಿಮ್ಮಾಕಿ ವರ ಮುಹಿಮ್ ಕಮೆ ಎವ್ವಿಸ್ ಬೇಕು ಈಗ ನೊಕೊಫಿ ಕಮುಗವಾನಮ ಮುಜಿತಮೋ ಹಲಾಕು ಹಿಂಗುಸ್ತಾನದ
2: ಮುಸ್ಲಿಂ ಅಹುಂ ಮುಯ್ಸಮ ರಂಗಳು ಮುಯ್ಸಮಾಕ ನುವತ ನುಬಾ ಮುಯ್ಸಮಾಕ ಬದಲ್ ಕುರಣಿ ಆಹಾರ ಮೆಂಗ್ ಅಮಿಲ್ಲೆ ಮುಯ್ಸಮ ಇಸ್ಲಾಹ ಕುರಾನ್ ತಿಬೀವೆಸ್ ಹಮ ಆಹಾರ ಮೆಂಗ್ ಇಸ್ಲಾಹ ಕುರಾನ್ ಮಸಕ್ಕೆ ಕುರಾಹ ಹಿಂದಕು ಮ್ಯಾಂಗ್ ಅಲ್ಲಾಹುಗೆ ಮದದ ಅಹಿ ತೆರಿಕಂಗ್ ಎ ಬೇಕಲ್ಲಿ ಬೇನೆ ಅದಕ್ಕೆ

දෙන් තිමන් රස්කලාන්ගේ එබේ කලුන්නක් කොරෙව්වි වාදු ෆුද්දවා දෙවීම. ෆහෙ තිමන් රස්කලාන්ගේ එබේ කලුන්නායි තිමන් රස්කලාන්ගේ ඉරාද කොරෙව්වි බයකු සලාමෙ කොරෙවීම. අදි ෆොරෙදුමුගා හද්දු ෆහනලා දිය මීහුන් හලාග කොරෙවීමේ.

නුවත එකලාගේ ෆියවා එවරෙන් ඉලා හුන්තකින් හිෆී හෙයි කලේගේ ෆානු විදාළු වාශ තියබෑ මීහුන්ගේ දලීලු තියබෑ මීහුන් ගෙන්නාශ මියොතී තිමං කලේගේ ෆානා එකු ගාවා මීහුන්ගේ ෆොතායි තිමං කලේගේ ෆානුගේ කුරීගේ මීහුන්ගේ ෆොතෙ අධිකීත එවරෙන් කොරෙ ගෙන මීහුන් හක්ෙන් නුදනෙතේ ෆහෙ එවරෙන්නී එය ෆොරගස් දේබයිකේ.

0: ගඩින් මින්දුරුන් අඹුරා දේජෙහි මී දිවෙහි රාජ්‍යයේ ගඩු
1: මී අශාරහරම් මතයේ උමරු ෆ්‍රය ખાસ කරේවා ප්‍රෝග්‍රෑම් එක මේ ප්‍රෝග්‍රෑම් ද අශාරහරම් දශක කුඩකු දෙන්නා නොගලේ අඩා වාහකුරුන් 100 ගෙන්වේ

0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: Fahipe presents Best Radio Presenter Competition
3: Interview
4: මහම්මද් නාසි
5: මිහාගින මුද්දතකම මේ ප්‍රෝග්‍රෑම් ගැන ගොන්ජෝන් තකේව සමගාම සූනා දෙත්ත මේ කොබත ඉබ්බේ ෆහ කොල්ලානි
4: හුසෙන් රෂීද්
6: කුංකාලේ ඩයිලොග් තකෙත්තු ඉබ්බෙන් එම්මේ ෆසේ හේයි කොන් ඩයිරක්ට් තෝ එම්මේ ෆසේ
4: නෆහා නසීම්
7: එහෙම මිහාතර ලැබුණු කාමියාබේ තකුන් අස්මීන් නම් එම්මේ හාසේ කොන් කාමියාබේ
4: හව්වා ෂීන්
7: තේ අස්මීනකේ ප්‍රොෆෙෂනලි කෙරොම්මින් වරක්ගෙන කාමියාබ් තන් හොදවව පරාතේ තේ අස්මීන් මිහාරු රාජ්‍යයේ කෙරම් කුරියරුම කුරණි කොම්මසකතේ
4: Mariam Shahama.
7: Hitang arani doctor kan nui nama doctor Musliha fennani konda era kun baya lugan menna.
4: Muhammad Aiham.
8: Zamani technology ako sihhi nizama me anumunda badalta ka ako doctor ge emme bod ummida ke note dekhe penuwa emme bod badala ki koba.
4: Hasan Huzam.
9: Illage film ta war tafat. Ten aamu ko mujtama ko mihinga kantatta ka gulu ayagen illage film ta me honnani. Kina to ego ta ke film ta mujtama ya gulu ayagen fadani ki vegen to aslo.
4: Mariam Imsha.
10: Illage emme fahuge film ki lobby ge filming ei lobby me kiyani ves me filmu direct kurum ga visne kon kantatta ka
4: Mariam Sani
11: mi hata nang ay rudibuno emme bod kamyabi ke ko bakan mulan te tan ta amil la nafs ka bol kara gatuk
4: Amrit Naisha
12: life coach ge sababun mi hege dirun anna ne heo badal ta ke ki ko bato
4: mi komme baveri ko ves vote kore beni psm ya me deru ko emme maqbul baveri aya ab vote deba vote de beni ಅಂಗಾರ ದೋಗೆ ಹೆಂದನು ನುವೆ ಇಚ್ಚಾ
2: ಫಹಿಪೆ ಪ್ರೆಸೆಂಟ್ಸ್ ಬೆಸ್ಟ್ ರೇಡಿಯೋ ಪ್ರೆಸೆಂಟರ್ ಕಾಂಪಿಟಿಷನ್
1: ಬೆಸ್ಟ್ ರೇಡಿಯೋ ಪ್ರೆಸೆಂಟರ್ ಕಾಂಪಿಟಿಷನ್
0: ಮಿಮು ಬಾರಾತದೆ ಕೋ ಸ್ಪಾನ್ಸರ್ ಕಿ ಹೋಲ್ಸೇಲ್ ಪಾಯಿಂಟ್

0: ගඩිමෙන්දුම් පාරකට තිරිස් අඩු සම්තිගෙන්ද වනි දිවෙහි රාජ්‍ය ගඩු
1: මේ අශාරහරම්මතයේ උමරු ෆ්‍රයන් කාසකරේ පවා ප්‍රෝග්‍රාමේ මේ ප්‍රෝග්‍රාම් ග අශාරහරම් දශකයේ කුඩකු දෙන්නා නුගලේ අඩා වාහකරුන් එකශීගෙන් වේ
2: ಹಫ್ತಾಗೆ ವಾಹಕ.

කොම්මෙ නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙ. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆොරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි. දුනියේගෙ දිරිවුලුන් නුවේ.